0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්විඩු මයි ඉහ රඩියු ද්‍රම කොකොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩන් ස පොසිතිීවු ඉහ සිරණි රෙල සවන් නොමොස් ඉහ සිරණි කොමුණනිඩාරී. අතුලොරි ඉතා කෙක්ලයන් ියුතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාක නයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලින් හක් බිත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇති විස්ත කොකොස බැම්විඩු බ මනනයින්රුව
1: බ්‍රිගඩ මනදේසේ
0: දියක් හවහු හුසි මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනිය මෝරි සිඩා ගෝරණේ ඉහ බලන්සුක් බිත් එන්ත්‍ර සිර කලයි ඔයිස්සාතිර්මනදිනි හනොයි
1: මන්ඩේ සිතුරහුණනි හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනිය ලෝස් නෝ ඉහ බලන්සුත් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයිස්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙල ත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කළයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ
1: සිං හවනුවෙන් න බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හලු බතුරුම හොඩි සුපොර්ත බනතා නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවුන් බසිරණයවන්
2: ලෝෂ්ටනි ඉතරෝණ ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබේ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෝ ප්‍රශ සම්බ නේතනය හතයිස් නෝනිය ස්පේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇන්තවුන් තුයිර් මන්ඩීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලේම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැතනො ඩවිීත් ෆයිසිරන ස්පරේංශය බ කොම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහැක් බීත නෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීත නෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නෝ සිරසින්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆොබින් ෆිසිු ලස් බ ෆෙතුඩේ. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මන ඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේ ත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොනබ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්.
1: මන්ඩෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ දෙසිජං කොනබ සිරණ ඉසිලොලොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩිස ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාදේ.
0: ඇතවන් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහින් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනසිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිඩල් සෙක්සුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහල බලන්සුක් බීතිහ සිරණ රල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණය බෙලෑ කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනනි ෆිෂු බයිහ මෙම්රු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: දියක් මැබේ ඔයිසාහිතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තු කොමනිඩාඩනේ දිය කලයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරස ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිරවුස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: අන්තවන් අහරෙන් මන ඇතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩඩේත් මක් සේ ජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නො හලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu ya comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve ya qualquer atividade sexual ruma.
1: Sai da tama kita precisa halo ya comunidade, atu asegura ida ne, bele acontece, bele halo ya tenia comunidade ka o insa.
3: Tuir hau, diskusan kona ba konsentimento hanesan parte idane be importante tebes, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
1: Obrigada barak ba mana Diana, nomos mana Etel, nabe mak dadaliona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit, no ita mos bela ajuda ima selu ko di halo buat nabe mak hanesan. No ita hotu iha responsabilidade atu foti asau hodi prevene violência sexual iha relação. Barona na insira, kari kita hetang experiência violência iha uma, bele visita hamahondo TL, hodi kontaktu numero redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontaktu pradet, Fatin Hakmatek, no kari kita hakara katu hetang asistensia legal, no acompanhamento ba violência nebe itahasoru, bele kontaktu Alfela. Obrigada barak i ate tempo selo.